0: 인작 동래인의 사자카
1: 파디 헤케타북 숭 쳬부고 보록 틀랑 마니 코그럭 키체 나이네레나 아보통고 트루프라 포레스트 때 포레스트 가드 틀랑나니 바그이 코이몽 블레샨 하자카 북자 쭉타이 동고 카이니다 스니치샤 আচুক থাই ফরেস্ট গার্ড নিবাগই তঙ্গ সারা দক চিসনি তে ফরেস্টার রং নিবাগই তঙ্গ